0: අරන්
1: FM 89.1 89.3 TNL ඉසිර

0: 89.3
1: FM 89.3

0: FM 89.1 89.3 TNLI ඉසිර
1: FM 89.1 FM 89.3

දැන්න මානිකම් මගල් ගැහුණා දැරවීමට රැව්වනු මුත් එක්ක යන්න හිතුණා මට වඩා ගන්න හිතුණා මට මං ඔබින රූපේ මට දැන්න මම රැව්වා මාගේ

கள்ள கபம்.

Cause